අඟයි එසන් කපාතක ඇයිතෝ බයබන් වාෂණ වෙමැති චේතුර පාරේරාරේ එසන් වාසිතේ කනුවන්තේ කියලා තිබිරා දවතරන් යපන ආරනාරේ වලේ කවරනාරේ වාව කෝ ආයිකොත් එකන ඉන්නනෝනන් යපනේ නේ තොබය එස යරාරි එස ස කබන්නා අර අලපීතන රුණාන් අංගන්න නබුසයතේ තාසින් බෝව කෝකර අරවුස් අංගන්නේ යෝගේ රවුස් සනෝන් කන්දර සම්මන්තර වදවේ පරිමින